0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: සුබම සුබ උදෑසනක් කියලා පිළිගන්නා ඔබ සියලු දෙනාම අද SBS සිංහල සජීවි වැඩසටහනට. ඉතින් අද ජූනි මාසේ 11 වෙනිදා බ්‍රහස්පතින්දා දිනේ SBS සිංහල සජීවි වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දිනේෂ් ලියනගේ. හොඳයි, ඉතින් අද දවසේත් අපි විශේෂාංග ගණනාවක් ඔබ වෙත ගෙනල්ලා තිනවා. ඒ මොනවද කියලා බලන්න කලින් සුපුරුදු පරිදි අපි කැමති මේ භූමියේ ආදිවාසීන් සිහිපත් කරලා ඉන්න. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික හිමිකරුවන් පිළිගන්න අපි කැමති. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ උරුංචරි වයවුරුම් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, ඉතින් ඊට අමතරව අද දවසේ අපි විශේෂාංග රැසක්ම ඔබට ගෙනල්ලා තිනවා. විශේෂයෙන්ම සුවිශේෂී කලාකරුවෙක් ගැන විශේෂ සටහනක් ඔබ වෙත ගෙනෙන්නත් අද වැඩසටහන අතරතුරදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දවසේ ලෝ වටා විශේෂාංගයක් වැඩසටහන අතරතුරදී ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි, ඉතින් වැඩසටහන අපි ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්නේ නිපුණ දොඩංගොඩ සිඩ්නි නුවර ඉඳලා. එනම් ඉතින් අපි මැදිරිය බාර් කරනවා නිපුණට අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.

0: SBS සිංහල පුවත් සංස්කරණය සහ ඉදිරිපත් කිරීම නිපුණ දුඩංගොඩ. ප්‍රථමයෙන් සිරස්තල. ඔස්ට්‍රලියාවේ ඉන්ධන මිල නුදුරේදීම යළිත් ඉහළට. ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමය ගැන රජයේ යෝජනාවලට දිගින් දිගටම විරෝධය. අවුරුදු 16ට අඩු යෞවනයන් සඳහා වූ සමාජ මාධ්‍ය තහනම 100%ක් සාර්ථක නැතැයි වාර්තා වෙයි. ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් නව අනතුරු ඇඟවීමක්. 2026 ෆීෆා ලෝක කුසලාන තරඟාවලිය මෙක්සිකෝවේදී ඇරඹීමට සූදානම්. SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ තරඟ සජීවීව. දැන් පුවත් සවිස්තරව. ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල යළිත් ඉහළ යන බවට වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සඳහා රජයෙන් ලබා දී ඇති ඉන්ධන සහනාධාරය අවසන් වීමත් සමග ඉදිරි සති කිහිපය තුළදී මෙම ඉන්ධන මිල ඉහළ යාම සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ. බලධාරීන් පවසන්නේ වර්තමාන මිල ගණන් මත පදනම්ව සිඩ්නීහි අන්ලෙඩඩ් පෙට්‍රල් සඳහා වන මිල ලීටරයට 140කින් ඉහළ යනු ඇති බවයි. මෙය ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිලට සාපේක්ෂව ගණන් බලා තිබෙනවා. සාමගි විසුම් පිළිබඳව ඇමරිකාව කරන ලද නිරන්තර ප්‍රකාශ ගෝලීය තෙල් වෙළඳපොළට බලපෑ ඇති බවත්, කෙසේ නමුත් ඉන්ධන සැපියුම් සුරක්ෂිත කිරීමට තම රජය සමත් වී ඇති බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටිනවා.
1: There is now more fuel in Australia today than there was on February 28 when this conflict arose. And as a direct result of what we've done through Export Finance Australia purchasing spot purchases of cargoes, of diesel, of jet fuel, of fertilizer as well as petrol, is to make a difference for people.
0: National Disability Insurance Scheme, NDIS, හෙවත් ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමයට රජය විසින් යෝජිත කප්පාදු කිරීම් සෙනෙට් සභා පරීක්ෂණයකදී දිගින් දිගටම විවේචනයට ලක්ව තිබෙනවා. මෙම පරීක්ෂණයේදී ඔස්ට්‍රේලියාස් ඩිසබිලිටි ඩිස්ක්‍රිමිනේෂන් කමිෂනර් පවසා ඇත්තේ පුළුල් වෙනස්කම් යටතේ ආබාධිත සහිත ඔස්ට්‍රේලියානුවන්ට රැකියාවට සහ සමාජ ජීවිතයට ප්‍රවේශවීම අහිමි විය හැකි බවයි. වයස අවුරුදු 16ට වඩා අඩු යෞවනයන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් හඳුන්වා දී මේ වන විට මාස 6ක කාලයක් ගතව තිබෙනවා. නමුත් මෙහි ප්‍රතිඵල 100%ක් සාර්ථක නොවන බවට වාර්තා වනවා. වයස අවුරුදු 16ට අඩු යෞවනයන් සඳහා වන සමාජ මාධ්‍ය තහනම යටතේ සමාජ මාධ්‍ය වේදිකා වන ස්නැප්චැට්, ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම්, රෙඩිට්, ත්‍රෙඩ්ස්, ටික්ටොක්, එක්ස් සහ යූටියුබ් සඳහා ප්‍රවේශය වැළැක්වීමට අපොහොසත් වුවහොත් අදාළ ආයතන සඳහා ඩොලර් මිලියන 49.5ක් දක්වා දඩයකට යටත්වීම සිදුවනවා. නමුත් මේ පිළිබඳව වන බොහෝ වාර්තා පෙන්වා දෙන්නේ මෙම තහනමට ලක්ව ඇති සමාජ මාධ්‍ය වේදිකාවල ළමුන් ගිනුම් විවෘත කිරීම වැළැක්වීමේ දුෂ්කරතා තිබෙන බවයි. දැන් විදෙස් පොතක්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා සිටිනවා. ඇමරිකානු හමුදා හෙලිකොප්ටරයක් බිම හෙලීමෙන් පසු ඇමරිකානු ජනාධිපති මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. සමාජ මාධ්‍යවල සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය ගිවිසුමක් සාකච්ඡා කිරීමට අනවශ්‍ය කාලයක් ගනිමින් සිටින බවයි. මේ හේතුවෙන් ප්‍රහාර දැඩි කරන බවත් ඔහු නිවේදනය කර සිටිනවා. දැන් ක්‍රීඩා පුවතක්. 2026 ෆීෆා ලෝක කුසලාන තරඟාවලිය මෙක්සිකෝවේදී හෙට දවසේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරඟාවලිය මේ දක්වා පැවැත් වූ තරඟාවලිය අතුරින් විශාලතම සහ මිල අධිකම ලෝක කුසලානය වනු ඇති. මෙක්සිකෝව, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව පුරා පැතිරී ඇති අතර මේ සඳහා ඔස්ට්‍රේලියාව ඇතුළු කණ්ඩායම් 48ක් තරඟ වැදීම සිදුවනවා. ෆීෆා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය සත්කාරකත්වයේ SBS ආයතනය හිමිකරගෙන ඇති අතර තරඟ 104ම SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ සජීවීව සහ නොමිලේ ඔබට නැරඹීමට දැන් හැකියාව තිබෙනවා. දිනපතා වාර්තාවනු නුසුම් පුවත් දැනගන්න SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා sbs.com.au/sinhala යන අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: සහ ලිබරල් සන්ධානය අතර අයවැයින් පසුව ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් ගැන එකඟතාවයකට එන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ අතර ප්‍රධාන කරුණු දෙකක් තමයි බදු සංශෝධන සහ National Disability Insurance Scheme එහෙම නැතිනම් NDIS ක්‍රමවේදයේ සිදු කිරීමට යන වෙනස්කම්. පාර්ලිමේන්තුව ශීත ඍතුවේ නිවාඩු යාමට පෙර ඉතිරි වෙලා තියෙන්නේ තවත් එක් සභාවාරයක් පමණයි. එනිසා මේ පනත් ඉක්මනින් සම්මත කරගන්න රජයට අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් මේ සංශෝධන නිසා NDIS සේවාවන්ට අයත් පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල අය අතර දැඩි කනස්සල්ලක් ඇති වෙලා තියෙනවා. ග්‍රීන්ස් පක්ෂය කියන්නේ NDIS ක්‍රමවේදයේ ව්‍යූහාත්මක වෙනස්කම් සහ ඒට සිදු කෙරෙන කප්පාදු ගැන වැඩිදුර විමර්ශනයක් අවශ්‍යයි කියලා. අනිත් පැත්තෙන් ලිබරල් සන්ධානය බදු සංශෝධන නෙගටිව් ගියරින් සහ කැපිටල් ගේන්ස් ටැක්ස් බදු සහනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍යයි කියන ස්ථාවරයේ සිටිනවා. ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායිකා ජේන් හියුම් පවසන්නේ රජය මේ පනත් පිළිබඳව විමර්ශනයට ප්‍රමාණවත් ඉඩක් ලබා නොදෙමින් කටයුතු කරන බවයි. සෙනත් සභාවේ කාර්යභාරය මේ නීති පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කිරීම බව ඇය පෙන්වා දෙනවා.
1: Well, the government's approach to scrutiny of these bills has been nothing short of scandalous. This is a government that promised transparency and accountability. It was one of its commitments on returning to government, and yet it has done the exact opposite. All the Senate is expecting is the opportunity to scrutinise legislation, which is what the Senate's job is. That's our job.
0: Jane Hume, Mantrivariya Tavadurat Kiyanne, Liberal Sandhanaya, NDIS Kramavede Akramikata Palane Kirima Saha, Eya Wadat තිරසාර කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් සහාය දක්වන බවයි. නමුත් මෙවැනි විශාල වෙනස්කම් හදිසියේ සම්මත කිරීම සුදුසු නැති බව ඇය පවසනවා. ඇයි කියන්නේ වැඩි කාලයක් ලබාගෙන මේ පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදු කළ යුතු බවයි. ඒ අතරම NDIS සහන ලබන වැඩි අවශ්‍යතාවයන් නැති ආබාධිත පුද්ගලයින් මෙම නව වෙනස්කම් හරහා අපහසුතාවයට පත්වීමෙන් වළක්වා ගත යුතු බව ඇය පවසනවා. රජය පැත්තෙන් බලනකොට මේ සංශෝධන ඉක්මනින් සම්මත කරගන්න තියෙන පීඩනයේ ප්‍රධාන හේතුවක් තමයි භාණ්ඩාගාරික ජිම් චාමස්ගේ පස්වන ෆෙඩරල් අයවැයේ දැනටමත් ගණනය කර ඇති ඉතිරි කිරීම. ග්‍රැටන් ඉන්ස්ටිටියුට් ආයතනයේ ආචාර්ය සෑම් බෙනට් කියන්නේ මේ අයවැයේ NDIS ඉතිරි කිරීම ඉතාම විශාල කොටසක් වෙලා තියෙනවා කියලා. ඔහු පෙන්වා දෙන්නේ ඩොලර් බිලියන 37කට වැඩි ඉතිරි කිරීමක් මෙහි ඇතුළත් වන බවයි. මෙම ඉතිරිකිරීම් අයවැයේ සමස්ත ඉතිරිකිරීම් වලින් තුනෙන් එකකටත් වඩා වැඩි කොටසක් බව ඔහු පෙන්වා දෙනවා. එම ඉතිරිකිරීම් අපේක්ෂිත ආකාරයට සිදු නොවුනොත් අයවැයටත් විශාල බලපෑමක් ඇති විය හැකි බව ඔහු පවසනවා.
2: Well, it's going to have a very significant impact. As you said, I think, you know, whilst there's been a lot of focus on other aspects of the most recent federal budget, the tax reform elements in particular, there's a strong argument that the NDIS savings in that budget are the single biggest component of it. As you said, more than $37 billion, I think it is. It's more than a third of the overall savings in the budget, and obviously if those savings don't materialize over the forward estimates as is expected, then that will have a significant knock-on impact.
0: රජයේ සංශෝධන වැඩපිළිවෙලේ හොඳ අංග කිහිපයක් තිබෙන බව ආචාර්ය බෙනට් පවසනවා. ඔහුගේ අදහසට අනුව NDIS වියදම් වේගෙන් ඉහළ යාම පාලනය කිරීමට ව්‍යුහාත්මක සංශෝධන අවශ්‍ය වෙනවා. NDIS ක්‍රමවේදය දිගුකාලීනව තිරසාරව පවත්වා ගැනීමට එහි ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම අවශ්‍ය බව NDIS සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍ය ජෙනි මැකලිස්ටර් සෙනත් සභාව ඉදිරියේ පවසා සිටියා. ස්ථිර සහ සැලකිය යුතු ආබාධ සහිත පුද්ගලයින්ට අවශ්‍ය සහාය දිගුකාලීන වශයෙන් ලබා දීමට ඇල්බනීසි රජය කැප වී සිටින බව ඇය පවසනවා.
3: At the outset, I want to establish that the Albanese government remains committed to the long-term sustainability of the NDIS and ensuring that it continues to provide life-changing supports for people with permanent and significant disability.
0: රජය ඉදිරිපත් කර ඇති පනත් යටතේ 2030 වසර වන විට අවම වශයෙන් පුද්ගලයින් 160,000ක් පමණ NDIS ක්‍රමවේදයෙන් ඉවත් වීමට ඉඩ ඇති බව සඳහන් වෙනවා. ජූලි 2 වෙනිදා පාර්ලිමේන්තුව ශීත ඍතුව සඳහා නිවාඩු යාමට පෙර මේ නීති සංශෝධනය කර ගැනීමට රජයට අවශ්‍ය වී තිබෙනවා. නමුත් මෙවැනි කෙටි කාලයක් තුළ පනත සම්මත කර ගැනීම තමන්ට පිළිගත නොහැකි බව ග්‍රීන්ස් පක්ෂය ලේබර්

0: පක්ෂයට දැනුම් දී තිබෙනවා. ග්‍රීන්ස් පක්ෂ සෙනත් සභික ජෝර්ඩන් ස්ටීල් ජෝන් අමාත්‍ය ජෙනි මැකලිස්ටර්ව මෙහිදී ප්‍රශ්න කර සිටියා.
1: It's not correct, Senator Steele John, to assert, as you've done, that this package doesn't tackle fraud.
2: What the community is doing and what I'm doing here on their behalf is following the money as detailed in your documents presented to the Senate in response to my OPD, which demonstrate that far less than $5 billion of the overall amount of money that is placed and bookmarked as going back to the budget from NDIS cuts come from anti-fraud measures.
1: I'm struggling to understand your logic because, as I've said a number of times now, when we tackle fraud, the saving goes to the participant rather than to government. That's why you don't see those numbers in the budget, Senator.
2: It's been noted not only by myself but across the Parliament that there's been a lot of rhetoric around anti-fraud and a lot of focus on it. And while we welcome the focus, we question why there is so little substance in this bill when it comes to anti-fraud measures.
0: මේ කරුණ සම්බන්ධයෙන් ආචාර්ය සෑම් බෙනට් පවසන්නේ වංචා සහ අක්‍රමිකතා ගැන රජයේ පැහැදිලි කිරීමේ අවධානය වැඩි වුණත් මෙහිදී ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන මුදල ඉතා කුඩා කොටසක් වන බවයි. ඔහු කියන්නේ NDIS තිරසාර නොවන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ වංචා නිසාම පමණක් නෙවෙයි කියලා. ඒකට ප්‍රධාන හේතුව මේ ක්‍රමවේදය තුළ පවතින ව්‍යූහාත්මක ගැටලු බවයි ඔහු පවසන්නේ.
3: But I think it is also really important to know that whilst these measures are important, it doesn't really amount to a hill of beans in terms of the cost trajectory, because fraud is not the reason the NDIS is unsustainable. The reason the NDIS is unsustainable is some of those other big structural problems that some facets of the current legislation seek to fix.
0: මෙම සංශෝධනවලදී ආබාධිත ප්‍රජාව වැඩිම අවධානයක් යොමු කරන කරුණ තමයි සමාජ සහ ප්‍රජා සහභාගීත්ව සහය කපාදු කිරීම. මේ සහය මගින් NDIS සේවාවන්ට අයත් පුද්ගලයින්ට නිවසින් පිටතට යාමට, අනෙක් අය සමග සම්බන්ධ වීමට සහ සාමාන්‍ය දෛනික ජීවිතයට සහභාගී වීමට අවශ්‍ය උපකාර ලබා දෙනවා. ආචාර්ය බෙනට් පවසන පරිදි ඉදිරි වසර දෙක තුළ මේ යෝජිත ඉතිරි කිරීම වලින් ඩොලර් බිලියන 13.2ක් පමණ මේ අංශයේ කපාදු වලින් ලැබෙන බව සඳහන් වෙනවා. රජය මේ සමාජ සහ ප්‍රජා සහභාගීත්ව සහය සඳහා 50%ක කප්පාදුවක් යෝජනා කර තිබෙනවා. ආචාර්ය බෙනට් මෙහිදී අනතුරු අඟවා සිටිනවා. මෙම පනත මගින් අමාත්‍යවරයාට හෝ අනාගත අමාත්‍යවරයෙකුට NDIS හි මූල්‍ය තිරසරභාවය කියන හේතුව මත යම් යම් සහාය කාණ්ඩවලින් මුදල් අඩු කිරීමට පුළුල් බලයක් මෙහිදී ලැබිය හැකි බව ඔහු අනතුරු අඟවනවා.
3: And that's because some of those other measures, those ones that are really fixing big structural problems with the NDIS, are going to take longer to design and to implement. And to enable that cut that I've just described to happen, the bill that's with the Senate at the moment would give the minister, or indeed any future minister, essentially a power to arbitrarily reduce funding for whole groups of support at any time they deem it necessary for the scheme's financial sustainability. So the focus at the moment might be on those social and community participation budgets, but it could be anything within the scheme really in future.
0: මේ සංශෝධනවල තවත් කොටසක් වෙන්නේ NDIS සුදුසුකම් නොලබන පුද්ගලයන් සඳහා ලබා දෙන මූලික සහාය නැවත සකස් කිරීමයි. විශේෂයෙන්ම ඔටිසම් හෝ සංවර්ධනය ප්‍රමාද දරුවන් සඳහා ත්‍රයිවින් කිට්ස් වැඩසටහන හරහා මෙම වෙනස්කම් සිදු කිරීමට නියමිත වනවා. නව ඇගයීම් ක්‍රමවේදය 2028 ජනවාරි මාසයේ ආරම්භ වීමට පෙර ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් අවශ්‍ය සේවාවන් සූදානම් කර තිබීම සිදු කළ යුතු වනවා. ආචාර්ය බෙනට් පවසන්නේ එම සේවාවන් නියමිත කාලයට සූදානම් නොවුනහොත් ඇතැම් පුද්ගලයින්ට අවශ්‍ය සහාය නොලැබී යාමේ අවදානමක් ඇති බවයි.
3: But it places a huge onus on states and territories and the federal government getting their skates on to ensure that these services are in place in time for those changes, because people will fall through the gaps if that doesn't happen.
0: ඉතින් මේ සම්පූර්ණ විවාදයේදී රජය කියන්නේ NDIS දිගුකාලීනව පවත්වා ගැනීම සහ තිරසාරව සිදු කිරීමට මේ සංශෝධන අවශ්‍යයි කියලා. ලිබරල් සම්දානය කියන්නේ සංශෝධන අවශ්‍ය වුණත් ඒවා ඉක්මන් කර සම්මත කිරීම වෙනුවට වැඩි කාලයක්ගෙන ගැඹුරු විමර්ශනයක් සිදු කිරීම අවශ්‍යයි කියලා. ග්‍රීන්ස් පක්ෂ අවධාරණය කරන්නේ මේ කප්පාදු නිසා NDIS සේවා ලබා ගන්නා පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට දැඩි බලපෑම් ඇති විය හැකි බවයි. මෙම ක්ෂේත්‍රයේ විශේෂඥන්ගේ අදහස වන්නේ ව්‍යූහාත්මක සංශෝධන

0: දන අවශ්‍ය වුණත් ඒවා ක්‍රියාත්ම කරන ආකාරය නිසා NDIS සේවා ලබා ගන්නා පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට දැඩි අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන් බවයි. මේ වන විට NDIS සංශෝධන පිළිබඳව සෙනත් සභාවේ විමර්ශනයක් ලබන සතියේ සිදුකිරීමට නියමිත වනවා. එහි වාර්තාව ජූනි 16 වෙනිදා ලබාදීමට නියමිතයි. මේ කාලය තුළ NDIS සේවාවන් ලබාගන්නා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල අයට යම් කනස්සල්ලෙන් බලා සිටීමට සිදුවනවා. පාර්ලිමේන්තුව ශීත කාලයට විරාම ගැනීමට පෙර මේ පනතට මොකද වෙන්නේ කියන කාරණය ඉදිරි දින කිහිපේදී ඔස්ට්‍රේලියාවේ ඉතා වැදගත් දේශපාලන සහ සමාජීය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ටී මිචෙල් SBS නිවුස් එක ගෙනා මේ වාර්තාව SBS සිංහල වෙනුවෙන් සම්පාදනය කළේ දිනේෂ් ලියනගේ.
1: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්

0: you love to travel, Capital One has a rewards credit card that's perfect for you. With the Capital One Venture X card, you earn unlimited double miles on everything you buy. Plus, you get premium benefits at a collection of luxury hotels when you book on Capital One Travel. And with Venture X, you get access to over 1,000 airport lounges worldwide. Open up a world of travel possibilities with the Capital One Venture X card. What's in your wallet?
1: Terms apply. Lounge access is subject to change. See CapitalOne.com for details.
2: Starting a new life in Australia isn't easy.
3: A lot of companies have rejected me.
4: Sometimes I feel like, oh, I'm gonna quit. I've given up.
2: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
5: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
6: SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
7: අයිබුවන් SBS සිංහල සේවය ඔබ වෙත ගෙනෙන සතියේ විදෙස් විත්ති විචාරය ලෝවටා සමගයි ඔබ එකතු වන්නේ. සුපුරුදු පරිදි ලෝවටා පුවත් සංග්‍රහය ගෙනෙන්නට මාධ්‍යවේදී අමල් ජයසිංහ සූදානමින් සිටිනවා. අයිබුවන් අමල්.
8: අයිබුවන් කසප.
7: අමල්, මේ සතියෙත් ලෝකයේ වඩාත්ම කතාබහට ලක් වුණු ප්‍රවෘත්තීන් අපි අද වැඩසටහන ආරම්භ කරමු.
8: මේ සතියෙත් ලෝක අවධානය දිගටම යොමු වෙලා තියෙන මැද පෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් දැන් සති කිහිපයකට කලින් ඇති කරගත්තු සටන් විරාමය බිඳ වැටෙන සලකුණු පහළ වෙමින් තියෙනවා කියලා තමයි ඉරානය සහ ඇමරිකාව පැත්තෙන් එහෙම නැත්නම් මේ මැද පෙරදිග කලාපයේ මේ යුදමය තත්ත්වයේ වාර්තා වෙන්නේ. ඊයේ උදෑසන ඉරානය විසින් ජෝර්දානය සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුවලට ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. මීට දින දෙකකට කලින් හෝමුස් සමුද්‍ර සන්ධි ආසන්නයේදී ඇමරිකානු අපාෂේ හෙලිකොප්ටරයක් වෙඩිතබා බිම හෙලීමට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව ඉරානය ඉලක්ක කරමින් ප්‍රහාර කිහිපයක් එල්ල කරලා තිබුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කලින් කියලා තිබුණේ සාම ගිවිසුමක් ඇති කරගන්නට තව දින දෙක තුනකින් වගේ කෙටි කාලයකින් හැකියාවක් ඇති වෙයි කියලා. ඒක ඉතාමත්ම හැමෝන්ටම වාසිදායක ගිවිසුමක් වෙයි කියලත් ඔහු පූර්වකථනය කළ තිබුණා. ඒත් දැන් ඒ තත්ත්වය හුඟක් වෙනස් වෙලා තියෙනවා. හොබුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ප්‍රවාහනය අඩාල වීමත් එක්කල ලෝක වෙළඳපොලේ බොරතල් මිල නැවතත් එකවරම ඉහළ යන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ තත්ත්වය මුළු ලෝකයේම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන නිසා විචාරකින් සඳහන් කරන්නේ තවදුරටත් ලෝක වෙළඳපොලේ තෙල් මිලේ ඒ අස්ථාවර භාවයත් එහෙම නැත්නම් බොහොම සීග්‍රයෙන් උච්චාවචනය වීමත් සටන් විරාමයක් එහෙම නැත්නම් මේ සටන් විරාමය සාම ගිවිසුමක් දක්වා ඇති කරගන්නා තුරු තවදුරටත් පවතින්න පුළුවන් කියලා. ඒකම අපි යුරෝපයේ පැත්තට හැරුණොත් උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර මේ වෙනකොට ඉතාමත්ම නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වෙලා තියෙනවයි කියලා වාර්තා වෙනවා. පෙරේදා රාත්‍රියේ සුඩාන ජාතිකයෙක් විසින් සිදු කළ බව කියන පිහියනුමක වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා වේගෙන් සංසරණය වීම මේකට හේතුවයි. මේ සිද්ධියෙන් පස්සේ සංක්‍රමණික විරෝධී උද්ඝෝෂණ රැසක් ආරම්භ වෙලා තියෙනවා. බෙල්ෆාස්ට් නුවරට ඉහළින් පොලිස් හෙලිකොප්ටර් යානා මුර සංචාරයේ පවා යොදන්නට සිද්ධ වුණයි කියලායි වාර්තා වෙන්නේ. ඒ වගේම සමහර ස්ථානවල බස් රථවලට ගිනි තබා තියෙනවායි කියනවා. ඒ වගේම නිවාසවලටත් පහර දීම් සිද්ධ වුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මෙවැනි වටපිටාවක් තුළ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාම සඳහන් කළා තියෙනවා නීතිය කඩනායට විරුද්ධව ඉතාමත්ම දැඩි ලෙස ක්‍රියා කරන්නට තමන් පොලිසියට නියෝග දීලා

0: එනවයි කියලා. ඒකම ලෝක ධනවතෙක් වෙන එලෝන් මස්ක් වැනි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා බෙල්ෆාස්ට් නුවර ඇතිවලා තියෙන තත්ත්වය සමනය කිරීමට වඩා ඒට තවත් පෝර දමන්නට, එහෙම නැත්නම් මේ ප්‍රචණ්ඩත්වය තවත් වැඩි කරන්නට කටයුතු කරනවයි කියන චෝදනාවක් බ්‍රිතාන්‍යයේ දේශපාලඥයන් විසින් ඇති කරලා තියෙනවා. ඒ එක්කම මේ සිදුවීම නිසා බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික ප්‍රතිපත්ති, එහෙම නැත්නම් මේ ඉමිග්‍රේෂන් පොලිසි එක නැවත වරක් දැඩි කතාබහට ලක්වලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. එකම බ්‍රිතාන්‍ය ගැන අපි මේ සාකච්ඡා කරන අවස්ථාවේදී තාක්ෂණය සහ කුඩා ළමුන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය විසින් අලුත් යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ඒ තමයි ළමයින් තමුන්ගේ දුරකථන සහ ටැබ්ලට් පරිගණක මගින් නිර්වත් ඡායාරූප ලබා ගැනීම සහ ඒවා හුවමාරු කර ගැනීම වැළැක්වීමට අවශ්‍ය ආරක්ෂක පියවර හඳුන්වා දීමට රජය මේ සමාජ මාධ්‍ය ජාලාවලට මාස 3ක කාලයක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරි මාස 3 ඇතුළතදී Apple සහ Google වැනි සමාගම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී ළමුන්ට නිර්වත් ඡායාරූප ලැබීම හෝ ළමුන් විසින් එවැනි ඡායාරූප ෂෙයා කිරීම වළක්වන, එහෙම නැත්නම් ඒව එසේ නොකරන්න කටයුතු කරන්න ඕනේ කියලා තමයි බ්‍රිතාන්‍ය රජය දැන් සඳහන් කරන්නේ. ලන්ඩන් ටෙක් වීක් සමුළුවේදී අදහස් දක්වමින් කීර් ස්ටාර්මර් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ දරුවන් අපයෝජනින් සහ ලිංගික බලහත්කාරකම් වලින් ආරක්ෂා කිරීමේ සදාචාරාත්මක වගකීමක් මේ සමාගම් වලට තියෙනවයි කියලා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය වෙනස් කිරීමටවත් රජය සූදානම් කියලත් ඔහු අවධාරණය කළා. ඉතින් මේ අලුත් නීති යටතේ නියෝග පිළිපදින්නේ නැති සමාගම් වලට විශාල දඩමුදල් වගේම එහි ප්‍රධානීන්ට අපරාධමය වගකීමක් පවා පැවරීමට ඉඩ තියෙනවා. ඉතින් මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ දරුවන්ට අසභ්‍ය දර්ශන නැරඹීමට ඇති ඉඩකඩ අහුරා දැමීම සහ අපරාධකරුවන්ට දරුවන් ඉලක්ක කර ගැනීම අපහසු කිරීමයි. ඉතින් Apple සමාගම මේ වෙන විටත් බ්‍රිසාන්නේ අවුරුදු 18ට වඩා අඩු පරිශීලකයන් සඳහා ඇතැම් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කළත් Snapchat වැනි වෙනත් ඇප් හරහා තවමත් මෙවැනි ඡායාරූප හුවමාරු කර ගැනීමේ අවදානමක් පවතිනවා කියලා තමයි රජය පෙන්වා දෙන්නේ. ඒ වගේම ඉදිරියේදී වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමටත් අග්‍රාමාත්‍යවරයා මීට කලින් තීරණයක් අරගෙන තිබුණා. ඒකම අපි මේ තාක්ෂණය ගැන කතා කරන අතරතුරේදී යුද්ධය සහ ගැටුම් මැදත් ලෝකයේ සංවර්ධන කටයුතු නතර වෙලා නැහැ කියන ප්‍රවෘත්තියක් තමයි අපිට සෞදි අරාබියාවෙන් ලැබෙන්නේ. ඉතින් ඊයේ වෙනකොට සෞදි අරාබියාව සිය දෙවෙනි ජාත්‍යන්තර ගුවන් සේවය, ඒ කියන්නේ රියාද් එය නිල වශයෙන් ආරම්භ කළා. සෞදි රජයේ අරමුණ වෙන්නේ 20:30 වෙනකොට, ඒ කියන්නේ තව අවුරුදු 4කින් ඩුබායි වගේම රියාද් නගරයත් ලෝකයේ ප්‍රධාන ගුවන් සමාගමක්, එහෙම නැත්නම් ගුවන් මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. ඒ වගේම තාක්ෂණ ලෝකයේ තවත් ප්‍රවෘත්තියක් අපිට වාර්තා වෙනවා. මේ වාර්තා වෙන්නේ නවදිල්ලි නුවරින්. ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන රිලයන්ස් සහ Facebook හිමිකාරිත්වයේ දරන මෙටා සමාගම එක්ව ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්න ගිවිස ගත්තයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ ඉන්දියාව වැනි වේගයෙන් දියුණු වන රටක කෘතිම බුද්ධිය, එහෙම නැත්නම් AI තාක්ෂණය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ලොකු පිටුවහලක් කියලායි වාර්තා වෙන්නේ. ඊළඟට කනගාටුදායක පුවතක්, ෆිලිපීනයේ පසුගියදා ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව දැන් 46 දක්වා ඉහළ ගිහින් තියෙනවා. සුපිරි වෙළඳසලක් තුළ සිරවී සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තත් අවාසනාවකට සහන කණ්ඩායම් ඔහු වෙත ළඟාවන විටත් ඔහු මියගොස් තිබුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. තවත් පුද්ගලයන් 17 දෙනෙකු අතුරුදහන් වෙලා තියෙනවායි කියලත් වාර්තා වෙනවා. ඉතින් මේ වෙනකොට මේ භූමිකම්පාවෙන් ජීවිතක්ෂයටපත් වෙච්ච සංඛ්‍යාව දැන් 46ක් හැටියට සඳහන් වෙනවා. ඒ එක්කම සහන සේවා විසින් මේ ප්‍රදේශයේ නැවත ප්‍රතිසංස්කරණයේ කටයුතු ආරම්භ කළා කියලත් වාර්තා වෙලා තියෙනවා. අවසාන වශයෙන් අද දින මෙක්සිකෝවෙන් ආරම්භ වන 20:26 ලෝක කුසලාන පාපන් තරගාවලිය ගැන තමයි මේ ළඟ පුවත. FIFA සභාපති ඉන්ෆෙන්ටිනෝ අද මාධ්‍ය හමුවීමකට සම්බන්ධ වීමට නියමිතව තියෙනවා. මේ අතරතුරේදී තරගාවලිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයන් කිහිපයක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම සෝමාලියානු ජාතික විනිසුරුවරයෙකුට ඇමරිකාවට ඇතුළු වීමට තහනම් කිරීම නිසා විශාල ආందోళනයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තරගයේදී විශේෂයෙන්ම අප්‍රිකානු සහ මැදපෙරදිග කලාපයෙන් පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට ඇමරිකාවට මේ තරඟ නැරඹීම සඳහා ඇතුළු වෙන්නට පුළුවන් ද නැද්ද කියන පිළිබඳ ප්‍රශ්නය මතුවලා තිබුණා. ඉතින් ඇමරිකාව සඳහන් කළා තිබුණා ඔවුන් මේ තරඟයට එන ක්‍රීඩා ලෝලීන්ට ඔවුන් වාරණයක් දමන්නේ නැතයි කියලා. නමුත් කෙසේ වුණත් මේ සෝමාලියානු ජාතික විනිසුරට අවසාන මොහොතේදී ඔහුට රටට ඇතුළු වෙන නොදීම ඉතාමත්ම අර්බුදකාරී තත්වයක් වුණා මේ තරඟාවලියේදී. ඒ කෙසේ වුණත් පාපන්දු ලෝලීන්ට සතුටු වෙන්න පුළුවන් යම් පුවතක් තියෙනවා. ඒ තමයි ආර්ජෙන්ටිනාවේ සුපිරිතරු ලයනල් මෙසි ආබාධයකින් පසුව නැවතත් පිටියට පිවිසිලා අයිස්ලන්තයට එරෙහි පැවති පුහුණු තරඟයකදී ගෝලයක් වාර්තා කරගෙන තියෙනවා. ඉතින් තමන්ගේ 6 වෙනි ලෝක කුසලානයට සහභාගී වන මෙසි මෙවරත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරවීමට සූදානමින් ඉන්නවයි කියන ඒ ප්‍රතිඥාව ලබා දීලා තියෙනවා.
1: හොඳයි, ඒ සමගින් සතියේ විදෙස් විත්ති විචාරය ලෝවට අවසන් වෙනවා. පුවත් විග්‍රහගෙන ප්‍රවීණ මාධ්‍යවේදී අමල් ජයසිංහ ඔබට ස්තුතියි. අපි ලබන සතියේ හමු වෙමු. අයිබුවන්.
0: අයිබුවන් කස්සප.
2: Did you know that your Wi-Fi router could be limiting your internet speeds, especially if it's more than 5 years old? For setup tips on how to get the best out of your NBN connection, visit nbn.com.au/checkyoursetup.
3: Ready to order?
4: Yes. We're earning unlimited 3% cash back on dining and entertainment with a Capital One Saver card, so let's just get one of everything.
3: Everything?
5: Fire everything! The Capital One Saver card is at table 27 and they're earning unlimited 3% cash back.
6: Yes, Chef!
4: This is so nice.
5: Had a feeling you'd want 3% cash back on dessert.
4: Ooh, tiramisu!
5: Earn unlimited 3% cash back on dining and entertainment with the Capital One Saver card. Capital One, what's in your wallet?
7: Terms apply. See CapitalOne.com for details.
8: Starting a new life in Australia isn't easy.
9: A lot of companies have rejected me.
10: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
8: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
11: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
12: Your program will resume shortly. You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly.
13: sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න විසින්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
14: හොඳයි, ඔබ දැන් නැවතත් එකතු වෙන්නේ SBS සිංහල සජීවී වැඩසටහන සමගින්. ඉතින් විරාමෙන් අනතුරුව ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයේ අමතක නොවන නාමයක් ගැන කතා කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ.

ශ්‍රී ලංකේ සංගීත ශාස්ත්‍රයේ අමතක නොවන නාමයක් වෙන නැසිගේ නොයෙල් බ්‍රයන් රණසිංහ මහතා ගැනයි අද අපි මේ කෙටි විශේෂාංගය ඔබ වෙත ගෙනෙන්නේ. අද ඔහුගේ 11 වෙනි ගුණානුස්මරණ දිනය. ඒ නිසාම අද දිනය ඔහුගේ පවුලට, ඔහුගේ රසිකයන්ට සහ ශ්‍රී ලංකේ සංගීතයට ආදරය කරන හැමෝටම ඉතාම වැදගත් සහ සංවේදී දිනයක්. නොයෙල් බ්‍රයන් රණසිංහ මහතා ගායකයෙක් විතරක්ම නෙවෙයි. ඔහු ගීත රචකයෙක්, සංගීත නිර්මාපකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් සහ ශ්‍රී ලංකේ කණ්ඩායම සංගීතය තුළ විශේෂ මගක් විවර කළ කලාකරුවෙක් ලෙස සලකන්නට පුළුවන්.

ඔහු සංගීතය සාම්ප්‍රදායික පාසල් ක්‍රමය තුළ හදාරපු කලාකරුවෙක් නොවුනත් ස්වභාවික හැකියාව, නිර්මාණශීලීත්වය සහ සංගීතයට තිබූ ගැඹුරු ආදරය තුළින් ඔහු තමන්ගේම මගක් නිර්මාණය කළා. එනිසා ඔහුගේ සංගීත ගමන සහතිකවලින් හෝ පදවිවලින් මනින එකක් නම් නෙවෙයි. ඒක හැකියාවෙන් කැපවීමෙන් සහ කලාත්මක දැක්මෙන් ලියවුණු ගමනක්. ලා සිලෝනිස් කණ්ඩායමේ නිර්මාතෘවරයා ලෙස ඔහු 1960 සහ 1970 දශකවල ශ්‍රී ලංකේය කැලිප්සෝ සංගීතය සහ සිංහල කණ්ඩායම් සංගීතය ජනප්‍රිය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ කාලයේදී ඔහුගේ සංගීතය ශ්‍රී ලංකාවේ සරල ගීත රසයට නව වර්ණයක් එක්කලා. කැලිප්සෝ රිද්මය, සිංහල පද සහ දේශීය සංගීත හැඟීම් එකතු කරමින් ඔහු ශ්‍රී ලංකේය සංගීතයට වෙනස්ම හඬක් ලබා දුන්නා. නමුත් නොයෙල් රණසිංහ මහතාගේ කතාව ඔහුගේම ගීතවලින් පමණක් සීමා වෙන්නේ නැහැ. ඔහු තවත් කලාකරුවන්ට අවස්ථා ලබා දුන් නව දක්ෂතා හඳුනාගත් සහ තමන්ගේ වේදිකාව අන් අයට විවර කළ කලාකරුවෙක් ලෙසත් හැඳින්වෙනවා. ශ්‍රී ලංකේය සංගීතයේ පසුකාලීනව විශාල නාමයන් බවට පත් වූ කලාකරුවන්ගේ සංගීත ගමනට නොයෙල් රණසිංහ මහතාගේ සහයෝගය වැඩි වශයෙන් ලැබී තිබෙනවා. එමෙන්ම කණ්ඩායම් සංගීතයට බාධා සහ සීමා පැවති කාලයක ඔහු කණ්ඩායම් සංගීත කලාකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද හඬ නැගූ බව අපට දැනගන්නට ලැබෙනවා. Songs of Lanka Club වැනි උත්සාහයන් හරහා කණ්ඩායම් සංගීතයට පිළිගැනීමක් ලබා දීමටත්, සංගීත වේදීන්ට සාධාරණත්වයක් ලබා දීමටත් ඔහු කැප වූ බව ඔහුගේ උරුමේ සඳහන් වෙන විශේෂ කොටසක්. ඔහුගේ සංගීතය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වේදිකාවලටත් ගියා. 1976 ටෝකියෝ නුවර පැවති World Popular Song Festival හිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අවසන් තරඟකරුවන් අතරට තරඟකරුවෙක් ලෙස ඔහු ජාත්‍යන්තර අවධානයට ලක්ුණා. එයා ලංකා සංචාරක ක්ෂේත්‍රය සහ හෝටල් ක්ෂේත්‍රය සමග සම්බන්ධ වූ ප්‍රසංග හරහා ශ්‍රී ලංකේය කැලිප්සෝ සංගීතය ලෝකයට හඳුන්වා දීමටත් ඔහු දායක වුණා. 1982 වසරේදී ඔහු එයා ලංකා ගුවන් යානයක් තුළ සජීවී ඉදිරිපත් කිරීමක් සිදු කළා. මේ වගේ සජීවී ඉදිරිපත් කිරීමක් ලයිව් පර්ෆෝමන්ස් එකක් ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව ලෙසත් මෙය සඳහන් වෙනවා. ශ්‍රී ලංකීය කලාකරුවෙක් මෙවැනි ඉදිරිපත් කිරීමක් සිදු කළ ඉදිරිපත් කිරීම හරහා එදා කාලේ ශ්‍රී ලංකේය සංගීතය ලෝකයට ගෙන යාමට තිබූ විශේෂ මොහොතක් ලෙසත් මෙය සඳහන් වෙනවා. අද අපි ඔහු ගැන කතා කරන්නේ අතීතය ගැන පමණක් නෙවෙයි. අද අපි කතා කරන්නේ සංගීත උරුමය වර්තමාන පරපුරට කොහොමද නැවත සම්බන්ධ වෙන්නේ කියලා. ඒ වෙනුවෙන් ඔහුගේ දියණිය, ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔහුගේ දියණිය නිලූෂි රණසිංහ අද නව කවර් වර්ෂන් එකක්, මේ ගීතේ ප්‍රතිනිර්මාණයක් ඉදිරිපත් කරනවා. තරුණ ජීවිතයේ අපේ ගීතයේ ප්‍රතිනිර්මාණයක් ඉදිරිපත් කරනවා. පියෙකුගේ නිර්මාණයක් දියණියකගේ හඬින් අද පරපුරට නැවත ගෙනෙන මේ මොහොත සංගීතමය වශයෙන් පමණක් නොව පවුල් උරුමයක්, මතකයක් සහ සංස්කෘතික සම්බන්ධතාවයක් ලෙසත් ඉතාම අර්ථවත් දෙයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන අපේ ප්‍රජාවට මෙවැනි ගීත සහ මෙවැනි කලාකරුවන්ගේ කතා ඉතාම වැදගත්. මොකද සංගීතය කියන්නේ ඉතාම වටිනා මතකයක්. සංගීතය කියන්නේ අපේ මුල්, අපේ භාෂාව, අපේ සංස්කෘතිය සහ අපි කවුරුද කියන හැඟීම පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන මාධ්‍යයක්. ඉතින් අපි සුබපතනවා තමන්ගේ පියාගේ 11 වැනි ගුණානුස්මරණ දිනේදී මේ ගීතය නිකුත් කිරීම සම්බන්ධයෙන් නිලූෂි රණසිංහ මහත්මියට. අපි එනම් මේ ගීතය දැන් රසවිඳිමු මේ නිලූෂි රණසිංහ තරුණ ජීවිතයේ අපේ ගීතය සමගින්.

හොඳයි. ඉතින් නොයෙල් රණසිංහ මහතා පිළිබඳව ගෙන ඒ කෙටි විශේෂංගයත් සමගින් අපි දැන් කෙටි විරාමයකට යන්න තමයි සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරුව සාහිත්‍යවේදී අශෝක පියරත්න ඔබ වෙත ගෙනෙන අපේ වහරේ කතා අහුරක් විශේෂංගය ගෙනෙන්න අපි සූදානම් ඉන්නවා. එහෙනම් මේ කෙටි විරාමය අරගෙන නැවතත් හමුවෙමු.

අයිබුවන් නිසි කලවයස ආවම දරුවෝ දීග තල දීලා හිත නිදහස් කරගන්න එක අම්මා තාත්තලාගේ කල්පනා. උන් ඔය වෙලාවේදී දරුවට ගැළපෙන කෙනෙක් හොයන්න ඒ අය බොහෝම උනන්දු වෙනවා. ඉතින් මේ ප්‍රවාදයත් එහෙම අප්පච්චියෙක් ගැනයි. වන්නිහත්පත්තුවේ හිටියා එක ගමරාළ කෙනෙක්. උස්මහත් වෙච්ච දෝණියන්දට ගැළපෙන හාදයක් හොයන්න උන්ද හොයා බලමින් හිටියේ. තමන්ගේ හිතේ තියෙන කාරණාව දන්නා අඳුරන අයටත් කිව්වා. ඒ අය හිතවත්කමට මේ වග තව අයට කිව්වා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගමරාළගේ ගෙදරට වරෙන් වරේ එක එක ඉලන්දාරි එන්න පටන් ගත්තා. මොකෝ කෙල්ල රූමත් වගේම යහපත්. ගමරාළත් ඉතින් වෙහෙස මහන්සි නොබලා බවභෝග හදා වඩා ගන්න සමතා. ගේදොර ඉඩකඩන් එහෙමත් පිළිවෙලයි. ඉතින් මේ උන්දැට ඌමනා වුණේ තියෙන දේ බලා කියා ගන්න සමත් යමක්කමක් තේරෙන බෑන කෙනෙක්. ඉලන්දාරියේ දුව බලන්න ආ ගමන් ගමයක් කරන්නේ ඒ තරුණයාව හේනට එක්ක යන්නේක. මේ හේනේ තියෙනවා කටු ගාලකින් වටවෙච්ච දෙහි ගහක්. ගමරාළ දෙහි ගහ පෙන්නලා අර ගැටයන්ට කියනවා, "පුතේ, මෙන් මේ කැත්තාරං ආන් අර දෙහි ගහ කපා දියංකෝ." ඕන්වම කියලා. ඒ ඉලන්දාරි තితి මොකෝ කරන්නේ? තියෙන හදිස්සියට කටු ගාලට එල්ල කරලා කැතවනන්න පටන් ගන්නවා. ගමරාළ තීරුම් ගන්නවා මේ පුතයා නම් දක්ෂයෙක් නෙවෙයි කියලා. "හා හා, ඇතිගොළු ඕන් ඔය කැත්ත මෙහාට දීහං. අපි පස්සේ බලමු." ඒ කියන්නේ මනාලි බලන්න ආපු අර තරුණයා පළවෙනි වටේම එළියට විසිවෙනවා. ඔය තාලෙට ගැටව කීප දෙනෙක්ම ආවා. ඒ එකෙක්වත් නෙවෙයි ගමරාළ තාත්තගේ හිත දිනා ගත්තේ. ගමරාළගේ කිසි කෙනෙකුට දෝණියන්දෑ සහේට දෙන්න මනාපයක් නැහැ. දවසක් දා ගම ගෙදරට ආවා එක හාදෙක්. ඇවිදින් කිව්වා, "මා මණ්ඩි, මං උඹේ දුව දකින්න මනාපයි." ඕං හොම කියලා. ඒ පාර ගමරාළ කියනවා, "හා, ඒක පස්සේ බැරිය. යමන් ලොකු මගෙත් එක්ක හේන පැත්තේ ගෙහුන් එන්න." ඉතින් ඕං හා කියලා දෙන්නා එක්කම දැන් හේනට යනවා. ඒ යන ගමන් ගමරාළ අරහාදයට බුලත් කොළයක් දුන්නා. කොළුවා බුලත් කොළේ අතේ උණ්ඩි කරගත්තා. තව ටිකක් දුර ගිහින් පුවක් කෑල්ලකුත් දුන්නා. ඊටත් පස්සේ දුම්ගොල කෑල්ල. කොළුවත් මේ සේරුවම අතේ ගුලි කරගත්තා මිස කටේ ඔබා ගත්තේ නැහැ. හේන මායමට ආපු ගමරාළ ගැටයට හුණු ඩිංගෙත්තුකුත් දුන්නා. දැන් විටට උවමනා කලමනා සම්පූර්ණයි. ඔයිට කලින් ආපු උන්දලාටත් ගමරාළ ඔහොම තමා පරීක්ෂණය කෙරුවේ. ගමරාළ තමුන් අතේ තිබුණු කැත්ත බිමින් තියලා ඉලන්දාරියට කියනවා, "පුතේ, මේ දෙයි ගහ කපලා දියංකෝ." අර ඉලන්දාරියත් මෙච්චර වෙලා අතේ ගුලි කොරන් හිටිය විට කටේ දමා ගත්තා. බුලත් විටේ හතර පංගුව හපන ගමන් වඩ

0: වටපිට බැලුව. ඇඳගෙන හිටපු කමිසියයි සරමයි උනා දැම්ම. උන් දැන් අමුඩේ පිටින්. මෙහා දෙයා බුලත් කෙළපාරක් එහෙම ඈතට විදලා හීන්සැරේ අර කටුපඳුර පාදන්න පටන් ගත්තා. ගමරාල පැත්තකට වෙලා කොළුවගේ වැඩපිළිවෙල දිහාව බලා ඉන්නවා. දැන් කටුපඳුර පෑදිලා දෙහිගා හොඳට පේනවා. ගහ පළදරන්න කිට්ටුයි. කොළුව උගුර පෑදුවා. ඈ මාමණ්ඩි, මේ දෙහිගා කපන්න මොනේද? මොකෑ, දෙහිගා කපන්න උඹේ මනාපයක් නෑ. මේ පළදරන්න එන ගහ මොකට කපනවද? ගමරාලට තේරුම් ගියා තමුන් හොයාපු ආකාරයේ බෑන කෙනෙක් ලැබුණු බව. එහෙනම් ඉතින් ගෙදර යමල්ද? තේ කහට උගුරක් එහෙම බොන්න බැරිය. එන ගමන් ගමයා කොළුවගේ වග විස්තර අහගත්තා. ගම ගෙදර දෝණියන්ද තේ කහට හදාගෙන ඇවිදින් අප්පටයි ඉලන්දාරියටයි පිළිගැන්නුවා. තේක බීපු ඉලන්දාරියා ටික දොහකට පස්සේ ගම ගෙදර ඇවිදින් බින්න බැස්සා. ඕන් ඕකයි කතාව. එහෙනම් ආයිබුවන්, අපි ගෙවුන් එන්න. මම අශෝක පියරත්න. අපේ වාරේ කතා අවුරුදු.
1: හොඳයි, ඉතින් ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු මිත්‍රත්ව නව කණ්ඩායමක් ආරම්භ කරලා තිනවා. ඉතින් ඒ ගැන අපි ඔබට තොරතුරු ගෙනෙන්න තමයි දැන් සූදානම් වෙන්නේ. මේ කණ්ඩායම පිහිටුවීම ගැන අපි ගෙනෙන කෙටි විශේෂාංගයකටයි අපි දැන් යොමු වෙන්නේ.
2: ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව නව කණ්ඩායම පිහිටුවා තිබෙනවා. ඒ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකුමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී. ඒ අනුව මෙවරත් ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිත්වය සඳහා ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු තේරීපත්ව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 34 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස සේවය කරන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමග මෙන්ම ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය සමග සම්බන්ධ වීමට තීරණාත්මක මාර්ගයක් ලෙස ක්‍රියා කරනු ඇති බවත් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. නව මිත්‍රත්ව කණ්ඩායම පිහිටුවීමේ අවස්ථාවට ආගමන කටයුතු භාර සහකාර අමාත්‍ය සහ විදේශ කටයුතු සහ වෙළඳ සහකාර අමාත්‍ය මැට් තිසල්වෙයිට් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී තිබෙනවා. එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවගේ දායකත්වය ඉහලින් අගය කළ සහකාර අමාත්‍යවරයා ලාංකික පොහොසත් සංස්කෘතික උරුමය සහ වෘත්තීය විශේෂඥතාව නූතන බහු සංස්කෘතික ඔස්ට්‍රේලියාවේ ව්‍යුහය ගැඹුරින් හැඩගස්වා ශක්තිමත් කර ඇති බව සඳහන් කළා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා සිය කැපවීම තහවුරු කළ නව අභිනව මිත්‍රත්ව කණ්ඩායම සමිතිනී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මන්ත්‍රීවරිය දෙරටේ වටිනාකම් සහ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බව තහවුරු කර තිබෙනවා. කණ්ඩායමේ උපසභාපතිනිය ලෙස සෙනෙට් මන්ත්‍රිනී වෙන්ඩි ඇස්කේව් ද මෙම තීරණාත්මක ද්විපාර්ශ්වික හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාම සඳහා ඇගේ ස්ථිර සහයෝගය මෙහිදී සහතික කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඇෂ් අම්බිහයිපාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියද ඇතුළුව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෙනට් සභිකයන් 25 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ බව මහකොමසාරිස් කාර්යාලයේ නිවේදනය කළා. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් යසෝජා ගුණසේකර අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දේශපාලනික සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම දැනුවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් සාගර උදයංග ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ මෙහිදී විශේෂ ඉදිරිපත් කිරීමක්ද සිදු කර තිබෙනවා. මේ වාර්තාව SBS සිංහල වෙත සම්පාදනය කළේ කසප සෙනරත්. අපගේ වැඩසටහන් වලට සවන් දීමට SBS සිංහල පොඩ්කාස්ට් පිටුවට පිවිසෙන්න. නැතහොත් www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලියේ සමකෙන්.
1: හොඳයි, ඒ සමගින්

අද වැඩසටහනේ අවසානයේ අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් නැවතත් හෙට දිනේදී තමයි අපි ඔබව හමු වෙන්නේ. අද වැඩසටහන ඔබ වෙත ගෙන මම දිනේෂ් ලියනගේ. එහෙනම් නැවතත් හෙට දිනේදී හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්. අයිබෝවන්.